සබ්බේයාගලය අඩාකාපපන්නා පුමුවන් තේනං කන්තේර්මම් මලම් අම්පේකෝ රජායිදුවන් පූසත් කිජේයාහුම මනකේ තම්බන් යන්තිරං ගාඩගේ ආරුණං කූමේඩුවයේ කෝයකෝ